같이 헤이 머리어라. 에레레가 카라가 기약할때 베테로프와 히네 마오리 토코 이테오라 레이라 테비 히마요하 기약할때 에가 카이 하카와에 노호와 타후와 네이무와 이토쿠 바로바로 에미히아나 에미히아나 에미히아나 카탕이가 로이마타 카타카 츠키테 호키야가 누이야쿠페 에타쿠네니 타리티 에노호푸 키테 코푸와 파파츠와 누쿠 에노호푸 키테 코푸와 히네 누이테포 에 히코이 토 히코이 키테레레가 와이르와 키테 카포 와이르와 에 하이레 에 하이레 에 하이레 아츠라 에테 흥아라 마레나 마레나 마레나 키아 타타우 카토아 카티마 타타쿠 코레 로페네 코와이 테네 코치로아 타후아 에츠네 Kamoia kairewa i te kuini o ngā puhinu i tonu a wai mirirangi tapairu. Nā rai wa, ko haere ki te rā, ko takamuana, ko te ururei, ko te uriha pāinga, ko te rere noa, ko te oki, ko tatiana materoa, ko te rimatakuira a ko ōriwa. Kamoia ōriwa i a kākā mita morunga, kā puta ko Francis morunga. Kamoia Francis morunga i a painoa mapi kingi, kā puta ko Maria kingi. Ko moia Maria kingi i a pira nuku, kā puta ko tōku māma ko tui nuku. Ka moi tōku māma a tui nuku i tōku papa a James Baker, kā puta ko te kōtiro a tāhua panguru a papata. Ko ahau, ko Shelby te ata whai tui kupa Baker. No reira, he hara te kaupapa o te rānei. Ko, te aho matua, e rua ngā wahanga o tōku kaupapa kōrero. Tuatahi ngahi tōria o te aho matua. Tuarua te aho matua, inā e anei. No reira, ka peka